එකලාගේ එක්ගමයි කඩුග තියබෑමිහුන් දතුරුකුරාගෙන් හිම්මවා දෙව්වා රස්කලාන්ගේ. දෙන් තියබෑමිහුන් නවං අරා නල රෝලියකායෙකු එවරෙන්නායගෙන් එනා දුව්වාගතුමුන් එකමා එවරෙන් උපා කොක්කු තිබ්බා එ නව ජෙහුණු ගද කොළිගඩකුන් හොරිහා ෆරාතකුන් එවරෙන්නා දිමාය රාල්තන් අයිස් එවරෙන් හලාකුවෙ දානෙහින් හීවීමා. එකලාංගෙන් ඊමාංකොන් හාලිස්කුරා හාලුග අල්ලෝහන් එවරෙන් දුවා කුරෙති මිකමුන් ඉබරස් කලාංගෙ අලමෙන් සලාම කුරවෑෆිනම හම කශවරුන් ශුකුරුකුරා මීහුන්ගෙ තෙරෙන් අලමෙන් වා හුසීමුවේ.

කලේගෆානු විදාළ වාශ තියබෑ මිහුන්නන් උඩුන්නායි බිමුන් රිසකු දෙවනී කාකොහියේ නුවත ඉවුමායි ෆෙනුම් මිල්කුවගෙන්වනී කාකං හෙයේ අධි මරුවෙෆාවා තකෙතින් දිරේතකෙති නෙරුව්වා දිරේතකෙතින් මරුවෙෆාවා තකෙති නෙරුවනී කාකොහියේ අධි එම්මෙහා කන්ත තදුබීරු කුරව්වනී කාකොහියේ ෆහෙ එවුරෙම් බුනානෙතෙ එයි අල්ලෝහෙ දෙං කලේගෆානු විදාළ වාශ ෆහෙ තිය බෑමීහුන් එකලාංගය තක්වාවෙරි නුවනී හෙයේ.

අධිකියත එ කුරවාන් එයි එකලේගෆානු හද්දවෑගෙන් උළුවා එච්චකම එවරෙන් බුණනීහෙයේ කලේගෆානු විදාළවාශෙ ෆහෙතිය බෑමිහුන් තෙදවරින් කම්ගාවනීනම අල්ලෝහ ෆියවාතිය බෑමිහුන්න කුළදානවී හා බයක ගොවාගෙන් නමවෙස් එයා එෆද සූරතෙන් නිකං ගෙනස් බලාශේ.

අදි එවරෙන් කලේගෆානු දූකොෆිනම ෆහ කලේගෆානු විදාල්වාශි තිමං කලේගෆාන තිමං කලේගෆානු කුරෙව්වි අමලකි අදි තිය බෑමීහුන්න තිය බෑමීහුන් කුළ අමලකි තිමං කලේගෆානු කුරව්වා අමල්තකුන් තිය බෑමීහුම් වනී බරීය වෙගෙන්නේ අදි තිය බෑමීහුන් කුරා අමල්තකුම් තිමං කලේගෆාන් වනී බරීය වෙගෙන්නේ.

අදි එවරෙන්ගේ තෙරේගා කලේග ෆාන බලාමීහුම් වේ ෆහෙන් කනු බයක එවරෙන්න්න නුෆෙන්න්න කම්ගා වියස් කලේග ෆාන් මගුදකවනී තෝයේ.

ඒ අජාබ අයිස් ජෙහුණීම දෙන්තිය බෑමීහුන් එකලාංගෙන් ඊමාම් වීහියේ අදි අංගවානෙති තියබෑමිහුන් තිය ඊමාම් වනී මිහාරුහියේ තියබෑමිහුන් ෆොරස්සාරාගේ ගොතුන් ඒ අජාබු නයිස් ලස්වගෙන් අවස් වුන් එදි උළුනීමුවයි.

අනියාවිරි කොම්මෙ නවසක බිමුගා වාහාතකෙති ලිබුණු නම අජාබුම් මින්ජූමං එතකෙතිම් ෆිදිය දිනීහෙ. අදි එවරං අජාබ් දෙකේ හිඳු හිතාම විරිකං හිතු තෙරේගා එහසාස් කුරා නෙති. අදි එවරෙන්ගේ මෙදුගා අදුලන් යාකුරබ්වා හොට්ටේ. අදි එවරෙන්නක බේ ඉන්සාෆෙන් නුකරබ්වා හොට්ටේ.

දන්නාශ හමකශවරුන් උඩුතගුගා වාහා බයකායි බිමුගා වාහා බය මිල්කුවේ වඩිගෙන් වනී අල්ලෝ හශේ. අල්ලෝහනුම් ෆරාතක අලුකංකුරා මීහුන් හකීගතුගා ශරීකුන් නකා තබායින් නොවෙතේ. එවරෙන් එ තබාවනී හීයකක් කම්ගා නූනී නොවෙතේ. අදි දොගු හදා බයකම්ගා නූනී එවරෙන් නොවෙතේ.

දෙන් එකලේගේ ෆානෆ් ෆහුගා තිමන් රස්කලාන්ගේ රසූලුන් තකේ එබේ කලුන්ගේ කෞමුගේ මීහුන්ගේ ගාත ෆොනුවීමේ ෆහෙ බයාම් වෙගෙන්වා හෙකිතන් එවරෙන්න එබේ කලුන් ගෙනෙස් දෙව්වූේ නමවිස් කුරින් එවරෙන් දොගුකුරි කන්තකන් ඊමාම්වා බයකු කම්ගා එවරෙන්නු වයේ හම එෆදයින් දෙකොළුවෙරුවේ හද්දු ෆහන අලාදා මීහුන්ගේ හිතවගා තිමන් රස්කලාන්ගේ සික්කා ගස්සවා හොෂීමේ.

අදි මෝසාගේ ෆාන විදාළුයි ඒ අහුරෙන්ගේ කවුපුගේ මීහුන්නේ තිය බෑමිහුන් අල්ලාහන් ඊමාන්විගෙන් වානම ෆහ එකලාගේ වකීල් කුරාෂේ තිය බෑමිහුන්නේ මුස්ලිමුන් කම්ගා වානමේ.

කොම්මෙ නෆ්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමතක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමෙද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේවි.

0: جاء رسول الله ذو الخيرات جاء بياسين وحاميمات وسور بعض مفصلات يأمر بالصلاة والزكاة ويزجر الأقوام عن منات قد كن في الإسلام منكرات ملمغا إكلون معني يوكنت رسول الله كفان وداغن فيه ඒ වඩාගති යාසින් සූරතයි හාමීම්ත කිප්පාගෙන අදි ඒගේ ෆාත මොහස්සලාතේ කියේ සූරෙත්තකි ගෙනවියේ ඒකදී ගෆාන් අමුරු කුරබණි නමාද් කුලෝමසයි සකෑ දින වශයෙන් මිස්ත කුන්න බුදන් අල්කන් කුලෝමගේ බිරවේකන් දක්වා ඇවිය ඒ බුද්දකි ඉස්ලාම් දීනුගා මුන් කරාතේ කම්ගා විජිත කිච්ච මීර අවරින් ගෝලා ෆීමේ ආයිකේ ආයිකේ අවරින් ජමල්ත ගේදර එරහටානේ මීහක වානේ නම අවරින් මිතන දියේහි තිබුණුවා නබියකු අරියට එවහයි එක්වා ගෝලියලු යුනේ සිය තකිතිවා මවිස් එරහටාපානමේ අවස්වාරේ අවස්වාරේ දෙන් අහුරෙන් ෆුම්මාගෙන් තෙදුවේ එතන ජමල්කන් අරෑගෙන් මදීනාය ගොස් මිස්කිත වැංගිරු මිස්තකුමනි හුකුර මිස්කිතන් අරේ ඉතුරු රසූදෝ ඉෆාන් හුන්නේවි මිම්බරුගේ අහුරෙන්ගේ ජමල් මිස්කිතුගේ බේලා චිරිකුරායිර අබූ දරුගේ ඉෆාන් නුකුමඩෑගෙන් විදාලු වියේ අවහ බන්නාසේ ඉතුරු රසූදෝ ඉෆාන් කජේ කියන්නේ විදාලුවේ ફે આહુરેન વાણમું હિનિવર્ણ કુરવાફા હદીસ કુરવીએ કજે જમલતકાય હવાજે ગે મીહા એના ગે અમાનેન અદા કોફીએ દેન આહુરેન દિશાહદે કિયા ઇસ્લામી જૈમે દન્ને ઇસુ રસૂલ દઈફા રસૂલ કમાગીન ફોન વેવનું ગે કુરીગા અરબીન ગે મીહં બિરગન ઝાત ગે તનક ફાબજિયા જિન્ની ગો આઉન વાહ કિયા જિન્ની નં એકમં બડાકન જિફા વાહ કી કુરાન ગે મિયા એતુ ગા મારસ કિલા ગે બયાન કુરવાફા વે وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا فهي جنين نبري ما يكون هدوا درجة أفل وافا وإنسين جنين نقوا إبرين ني ولين كم غاهيكم إبرين كيبين كان كم غي سلامين إدي أوليني بيا إبرين نبرا كم بس لبين أمير اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله ليوبافوا تيرت رسول السيرة بدارو دباخواني هاجراغي محمد توفيق رحمه الله

ටියඩ් සෙවි මලායිකතුන් මි ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් ගාමි ගෙනස්තෙනි මතිවෙර වෙගෙන් වා මලායිකතුන් අදී මලකූති ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවෙහිබා තර්ජමා කරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස්සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිය වාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ফতগাহিমিনে আয়তকা হাদিস দ বিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ ফুল।

එකලාගේ එක්ගමයි කඩුග තියබෑමිහුන් දතුරුකුරාගුන් හිම්මවා දෙව්වා රස්කලාගේ දෙන් තියබෑමිහුන් නවං අරා නල රෝලියකායිකු එවරෙන්නායගෙන් එනා දුබ්බෑගතුමුන් එකමා එවරෙන් උපාකොක්කු තිබ්බ එ නවජ්ජෙහුණු ගද කොළිගඩකුන් හොරිහා ෆරාතකුන් එවරෙන්නා දිමාය රාල්තන් අයිස් එවරෙන් හලාකුවෙ දානෙහින් හීවීමා එකලාංගෙන් ඊමාංකොන් හාලිස්කුරා හාලුග අල්ලෝහන් එවරෙන් දුවා කුරෙති මිකමුන් ඉබරස් කලාංගෙ අලමෙන් සලාම කුරවෑෆිනම හම කශවරුන් ශුකුරුකුරා මීහුන්ගෙ තෙරෙන් අලමෙන් වා හුසීමුවේ.

මිහුන් ශරීකු කුරා ෆරඇත්තවගෙ තෙරේග හක්කම් මගු දක්කා මීහකු වේහියේ කලේග ෆානු විදාළ වාශෙ හක්කම් මගු දක්කවනී අල්ලාහෙ ෆහෙ තබාවුන් හක්කුකම් බොඩී හක්කම් මගු දක්කවා ෆරාතකාහියේ නුවත මගු දක්කවාගෙන් නූනි තෙදු මගු ලිබි නුගනවේ මීහකාහියේ ෆහෙ තිබෑ මිහුන්න තිය තිබී කී විෆාහියේ තිබෑ මිහුන් හුකුම් කුරණී කොම් ෆදයකුම් හියේ.

අධි කියත එ පුරුවන් එයි එකලේගෆානු හද්දවෑගෙන් උළුවා එච්චකම එවරෙන් බුණනීහියේ කලේගෆානු විදාළවාශෙ ෆහෙතිය බෑමිහුන් තෙදවරින් කම්ගාවනීනම අල්ලෝහ ෆියවාතිය බෑමිහුන්න කුළදානවීහා බයක ගොවාගෙන් නමවෙස් එයා එෆද සූරතෙන් නිකං ගෙනස් බලාශේ.

දෙං අනියාවිරවි මීහුන්නං අංගවානති දෙමිහුන් නනිවි අජාබග රහ තියබෑමිහුන් ලිබිගන්නාශ තියබෑමිහුන් හෝදා උළුණු අමල්තොගේ සබබුම් මෙනුවී තියබෑමිහුන ජසා ලිබේහියේ.

අනියාවිරි කොම්මෙ නස්සක බිමුගා වාහා තකෙති ලිබුණු නම අජාබුම් මින්ජූමං එතකෙතිම් ෆිදිය දිනීහෙ. අදි එවරං අජාබ් දෙකේ හිඳු හිතාම විරිකං හිතුතෙරේගා එහසාස් කුරා නෙතෙ. අදි එවරෙන්ගේ මෙදුගා හදුලන් යාකුරවා හොට්ටෙ. අදි එවරෙන්නක බේ ඉන්සාෆෙන් නුකරවා හොට්ටේ.

දන්නාශ හම කශවරුන් උඩුතවගා වාහා බයකායි බිමුගා වාහා බය මිල්කුවේ වඩිගෙන් වනී අල්ලාහෂේ. අල්ලාහ්නුන් ෆරාතක අලුකංකුරා මීහුන් හකීගතුගා ශරීකුන් නකා තබායින් නොවෙතේ. එවරෙන් එ තබාවනී හීයකක් හම්ගා නූනී නොවෙතේ. අදි දොගු හදා බයකම්ගා නූනී එවරෙන් නොවෙතේ.

0: එවරෙන් දෙන්න වූවේ කලේග ෆානුතිය වඩාගති තිමම්මෙන්ග කාබෆෙන් උලේතී තිමම් මෙන්න ෆෙනුණු ගොතුන් තිමම්මෙන් එක්කි බා කොරව්වා තිය දෙබේ කලුන්න බිම්ගා විරිකං හෝ දෙවමත්තෝයේ තිය දෙබේ කලුන්නන් ඊමාම්වා බයොකම්ගා තිමම් මෙන්න නුවම්වේ.
1: وقال فرعون ائتوني بكل ساحر عليم
0: فرعون بني مولدن هوريها جادوغرن تيممنگ گاتا گنس ديشه

අදි මෝසාගේ ෆාන විදාළුයි ඒ අහුරෙන්ගේ කවුපුගේ මීහුන්නේ තිය බෑමිහුන් අබ්බෝහන් ඊමාවිගෙන් වානම ෆහ එකලාගේ වකීල් කුරාශෙ තිය බෑමිහුන්නේ මුස්ලිමුන් කම්ගා වානමේ.

0: ීම් එවරෙන් බුණුව හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුව. හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේන්දිනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونغ سمپاكم وني تيبا ميهوننا إكوغ تيبا ميهوننا حقوغن هندانكو ديوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදිතකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකරණී හෙයේ.

ඌන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවාණෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමෙ وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහෙ එහිඳු ඒවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවුරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අවආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ.

ai insin neve fahe tiya deba mihun dogukon inkaru kurani tiya deba mihun ge veri raskalang ge ni'mat takuge terein kon kon ni'matakan heye muttaki'ina ala furushin batainuha min istabraq وَجَنَى الْجَنَّتَيْنِ دَان ඒවුරෙන් තිබේ හුෂි දාන්තකෙක්ගේ මතීගා ලෙඟිගෙන්නෙ ඒ දාන්තකුගේ බතාන වණීවෙස් ඉස්තබරකුන්නෙ එබෙහි ඵල ෆෂුින්නෙ අදි ඒ දෙස්වරුගේගේ මේවාත බින්න මීහුන්න කෑරි වෙගෙන් වේ فبأي آلاء ربكما تكذبان اي جنيناي انسينيف فهي تيا دبا ميهن دوغوكن انكارو كوراني تيا دبا ميهن جي وري رسكالان جي نعمتكو جترين كون كون نعمتكن هيي

නවා නැත එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ දෙන් තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

0: හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනුගේ අඩු
1: මෙහනකටින් රේකඩු නොවෙච්චේ.

0: මේ නුවදිය මෙගහත් දීනු ගැට
1: මෙහරකටින් රේ ගඩු දිහගඩි 30 මිනට් මේ දීනු ගැටු
2: ඉස්ලාමී මිම්බරු

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු.
1: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون ألمنا من سواري قلدانة لبقن وحال ألمنا تكا මේ සවාරි කියමංකොත් දෙෙව්වි රස්කලාගේ හුස්ථාහිරුවන්තකමයි. අධි හම කරවරුන් අළමින් එඹුරිරු ජූ අවාහුරී අළමින්ගේ වෙරි රස්කලාගේ හදුරතර.